ඔනිවස් විදවාදම නොදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්මා.

0: Thank you.
1: නුවදිය එක මෙගහර්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
2: රාජ්‍ය හෙඳනා

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: රාජ්‍යෙන්දනා

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයේ පිළවැදේ නමුග අබදුවස්
1: ලවයකස් පහ ලවයි

0: Es un teringue jobón. ගනි මෙහල් මෙ නිදිහකට 22 මිනිත් හංගා ෆගුලාලේ ෆම වෙන අනික සිතරු බෑවරේක අස්සලාමු අලයිකුම්
1: වලයිකුම් සලාම් වරහමතුල්ලාහ වබරකාත්
0: කොබ කිනේ කිනේ තහල හොවල් හා දහා උපල වෙෆේ තේරේ දෝ හිනි ඇසක හංගේ අඩා අඩු ගහරි රාගොන්නා අඩු ගහරි ජෝෂ්නා එහෙම මෙ හිනි ඇයි ති හත් දර මස්සලේ කති දෝ
1: දෙපාර කුලේ වල් ෆෝන කර නේරුණු
0: නේරුණා කිරිය කිරිය මෙ ගුලා දෙවනි දෝ
1: దాని
0: రంగళు కొమ్మె ఫారుకు సెకాగోత దాతురం హదాలందో
1: మమతో తెల్లామి అబుని గుడాస పులి మన్నన
0: గొస్ తెల్ల దిఫా హోని ఇరుకు తిమన్న అన్నాన మెమి కొల దో హోని ఇరుకు కి ఐరుకు మి ఒన్న ని ఫెరీ తికొల
1: హోని ఇరుకు హెందోను
0: హెందోను ఏమ మహే హోని ఇరు అణెన్ హెన్న లిబే ఎక్కొష దో
1: రసు కో హున్నా సంగ ఆను ఉంది పెన హోని తో హమ హగడి బయవర ఫురాన రసు నంగాలేను గుడాస దో మెందరు సోవే దాని
0: తీరి విష్ణు දැන් කුදින් තිබේනේ එකනි හුකුරු දොස් එක්කදෝ නැසියන්නානි තිහෙන් වෙච්චේ රංගල් තිහෙන් වන්නති වර සලි කමෙන් අම දාන රංගල් රති මුණා හැ
1: බලම් සරස් දරිනුදේ අම එකනි මෙකොල ගහුණානේ
0: ඕ එහෙම ම එකනි උලෙවේ වරු ඊ මම නිහාර දැන් නැසි චිල් දෝ අම ජේ ලව් තියු
1: එකනි හර උලෙව බෝට සාර බාර නිහාර කොලෙජත්තා වරු
0: තිබුණා හැම වර රංගලු විස්නු මෙති එකනි උලෙවෙන් හැම දස් දස්ස් කොත් දෙන් ජේන කුදින දෝ
1: එකනි නූලේ එක මයස් නෙරි
0: දෙම් තිහවර රංගලේ ගෝහෙන් නෝලේ ආ කොබ ని గాగణక అనే దోహగ ఉరియా కమె కొ నిమ్మాల కొంతకతి దువని మిబని హెందుణుగ బ్యా నిమ్మాల ఫ
1: హెందుణుగ బ్యా నిమ్మాల నొడ హొడుమాల కొలగ
0: ఏకి కొర
1: సమక్ పోయస్ నొడ
0: ఓకే
1: ఓకే వత్తవ కొల్ల
0: ఆ రంగళు దన్న కుజత
1: జే కుజ కొక్కు
0: ఏం వని తికొల గోలే మహర హమే దన్న కుజ వెస్
1: ఆ ఏ కుజ అవన ని మా దూరు ఏ కుజ అది ගයා හම පෝරාවරන මෙහෙන් ඔලේ මගුමතින් අමීනේ මකුණ කගි නැසනේ
0: ඒ නුම් ගොතක බද්දල වෙස් නොවේ අද දො නැ
1: නැ කෑරයි නගම්ගොතත් සිමියුණ බාවරය වන
0: ගෑගන එකකාල් ගොතක මියෝලනීම මාලයන්න සාපන් එහෙම වනී කරන්නක ද දොස්කෝකු නසී කැරස් පන නසී තංකොල දුරුන්නේ ඕලනි
1: සෑර
0: නැසි කොල්ල වෙච හල් දෙමේ
1: రెడీ
0: హాస్ కొల్లాని ಓಕೆ.

හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙර නැක හටස් දිවහිෙම්.

0: Tivehi FM, 91 MHz.
1: ගඩින් හතරගඩි සාලි සෙමිනට් මේ නුවදී හේක මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මොමිගඩී ගල්ගුන් මෙන් කුරිය මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග අල්ගුන් හිමනාල් දෙමො මිදනි අල්ගුන් මෙගෙ එහුන් තෙරින් රික්වෙස්ට් කොෆවාලා වත මෙහා සබ හිමනාල් දෙනි අහුෂම් ගේ රික්වෙස්ට් අහුෂම් රික්වෙස්ට් කොෆ මෙවනි අලි රමීස් ගේ ඉස්වෙවි ලෝබි මිලව ජහල් දිනුමා

නොදියක මෙගහර්ට්ස් දිවෙහි එෆ් එම් මෙගඩී ගල්ගුන් මේ කුරියම් මිගෙන්දෙනී ටී ටයිම් රික්වෙස්ට් අද රික්වෙස්ට් ඔක මිහාස වණිකව සම ඊතුරු එහුන් තෙරියගේ රික්වෙස්ට් එම් මිහිමනාල් දෙනී හලෝ එෆ් එම් කුදින් කිහිනත හාලු මී නූරා නූරා මියදු මෙසේජ් මි කොල්ලි ලවෙන් අඩුව හාලම් වෙගෙන් නූරේ ජහාල දීබ ශලබී ගලවතකුන් රීති ලවේ මි ලව හාස කොල්ලානේ නූරාගේ හුරිහා එක්වෙරිනා එම මිහාසම ශෝක දෙම් මිහිමනාල් දෙනී නූරාගේ මි රික්වෙස්ට්

ආයි සවාබ් අවස්කොත් දෙවුම මීසකුන් එදේ හිඳු එකං අවස්කොත් දෙව්වා ෆදෙන් අල්ලාහ් එවරෙන්නන් නුබයායි ඉකාබ් අවස්කොත් දෙව්වානම එවරෙන්ගේ අජල් ජෙහි එහිඳු එහිඳන් නිමිජ්ජයිහි ෆහෙ ඛියාමෙ දුවහුන් තිමන් රස්කලා ගියා බද්දල්වා නේදේ මීහුන් එවරෙන්ගේ ෆුරෙදුම්ගා දෙෆුෂු එළි එළි තිබේ හාල් එවරෙන් දූ කොල්ලවා බෑතිබ්බවා හොසීමේ

0: දිවහිම් දිවහින් නායකු නොව දිහ එක මෙගහට්ස් දිවහිම් නොදිහ එක මෙගහට්
1: රන්තකා ගුලිපවී කිකෑම රීත
2: ලවතකා රේ ආතෙස් කුරිය
1: නොදිහ එක මෙගහට්ස් දිවහිම් ගේ මෙ හයි හන්ටි බයි ලවත කොමස් පෙනි
2: කෙලි ගොන් ෆිල්ම් එක නෝ මේ කී හම
0: දිවහිම් මොනිෆු හි ෆිල්ම් වැදේ නමුග අබදුස්
3: ීහුම් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතාවරුවී රක්කා තෙරිකං නැතිමුම් මෙදනී රක්කා තෙරිවාං එම්මෙන් ජහ
4: විකංකම විස්නාන් ලැවුණීම ීව ඉහාදර
5: තිමායා එහි මීහුන්ගේ සලාමතටකා කොම්ම මීහකු වෙස් ගවායිතකං හුරුමත් තෙරිකොන් හිතු මුහිම මගුමතීගේ අමාංකම් එම්මෙන්ගේ රක්කා තෙරිකා

0: නොදෙක මෙගහට්ස් දිවයිසම් මිගඩියගේ කුරියම් මෙදනි ගෙස්ට් ආර්ජේ මිරේගේ ෂෝයක් සියාව කුරියම් මෙදනි මිරේගේ මවලුවකි හරදු කුඩ දිරවුලමක කුරෙවදාන කංකමකි කොබාහේ යනුනි කුරා කංකමකි කොබාහේ බෑරෝම SMS කරමුන් ගෙන්ද මෙසේජ් කරමුන් ගෙන්දම් වි PSM AI DFM 91 මෙසේජ් කරමුන් ගෙන්දම් වි රම්මි කොළොන් ගුලාලමන් දාන මෙයා සබම් බෑවරේක ගුලාලෙෆ් මෙන් අස්ලාමු අලයිකුම්
1: වලයිකුම් සලාම්
0: රසක්
1: හල
0: කොබා කිනේ හල
1: රස්සාගකි
0: මි ගෙස්ට් ආර්ජයගේ හම ගෑමස් වරන් හාස්ත ෆරාතේ හාස්ත මගාමෙද්දේ ෆරාතේ එම්ම ෆුරතම මි ෂෝගේ මෙහමානක ගොතු ගෙනස් තිනි රස්සාගෙන් අද ෆොන් අම රස්සාගෙන් ශරෆ් දේමගෙන් ඉතුරු මෙහමානක නුගෙනස් මි උලනි ගේ අනල තද මිරේවස් හම හාස්ත කොල්ලම් ෆුරතම අහාලානි එහෙම වාහකේද මි ප්‍රෝග්‍රාම ගොතු මි කාල වාහකේ සහාලෙ වෙන තද මි රස්සාගෙන් එබ බාවා වර වර්ගද ලයින්ඩ් ෆෝ රන්න ඒගේ මවලු මත් කොලේ ෆොරතම මි හෝදාලම් බේනු වනි මිර
1: ලයින්ඩ් ෆෝ රන් මාදම ඉහෙත් ජූන් මාදම හානේ හෙඳුණු අතෙත් දහර අවමාද සෙන්ට්‍රල් පාක් ගා ශෂිකෙන් කුරියක් දානේ මේ දූමු ගමෝති මි පහරු මේ දුවාව තමති හනේ 2 කිලෝමීටර් ඒ දූම මේ දැන් මේ දූම් අස්ලු අනේ අලබනෙන් මේ එක්සෑම් කොම්කෙන් බාවා මාකොලේ සෝබකි pera atleto nge pera atleto tene samahasako lohom paratta duaira mi emihun kura ihusas adaga normal menos koddino ei emihun ekula taklifa emihun ekmakta kura masikke ehemmi huna ihusas koddi mi mies rajyaka kure venekam ekkan angadi anika ituru atleto edare neruma adi ane ege itura ifada paratta komur duani etanne kono duendo ehitere benuan gaido ගයිඩු කොද්දන මිහම හෝදු මෑගන තෙමක් දෙම සෝදුග අත්තෝ මේ දුවම් මිනිසංක කරමිකෙන්
0: මෙ කොම්ම සරකම බ්ලයින්් ෆෝඩේ බුණීම අමි නේගි දාන කරන්න අඩෝ හාමි හන්න කොඩක කියාද බස්ල මේ බ්ලයින් ෆෝඩ් ග නුන කිහිනෙක්කම් මේ වනි කොබයකන් අසුම බ්ලයින් ෆෝඩ් රන්නකි
1: බ්ලන් ෆෝඩ් රන්නකි අනේ දෝමති මාස්කෙන් ලානේ දෝමති මාස්කින් අලාප ඉන්නානේ එකකුවේ අනේ දෙබේෆෝන් එවීමා මේ පෑයකවයි
0: ෆෙන්න මීහුන්ගේ ෆෙන්න මීහෙක්ගේ
1: ෆෙන්න හම් මේ මී මී ගා බෙන් ෆෝල්ටන්න එබේෆෝන් හාස්ස කුරාති අ ෆෙන්න දෙමිහු අන්නානේ ඇස්ස එකකුවේ දොලුක මාස්ක් වලානි දැන් අනේ මීහා ගයිඩ් හොද්දේනි දැන් ඉන්නානේ අතක බෙන්ඩෙන් ඉන්නානේ දෙමිහු එක්ක දෙබෙන්ඩු ඉන්නානේ හිෆාෆා දැන් මේ ෆෙන්න මීහා බුණෙන් ජහනතෝ අ ෆාර් කොලෙන් ආදේ නෝනි දහින් එච්ච කුරුමති බාන කියාපා ගයිඩ් කොද්ද මගු දක්කම දානි
0: එම ෆෙන් මුලින්මස් ෆෙන්න මීහුම් මෑගණු ගතක දුමානේ
1: ආ ෆෙන්න මීවන හාස්ක කොෆා මේවා හාස්ක කොෆා මීවනේ හ්ම් හ්ම් අස්ලු මේ එතකෙම කි ටින් ෆයරස් මේ අනේ කුරිග ෆෙන්නන් ඊදු කුලි වර්ග වර්ග ගිනා ටින් දෙෆාග හෙමි ඒර් ග කුලේ රන් හොන්නා දෙෆාග ගෙන්නා අස්සා පෙන්නානි දෙමු එක්කෝ ගන් දුවා
0: මීග අතු ගස්සනේ දෝ
1: ආ මීග අතු ග බෙන්ඩෝ ඉන්නානි දැන් ඒක ඊතරම් එබ්බේ ෆ්ලෙග් ග ලෝමතිග මාස්ක වලස් ඉන්නානි
0: එහෙම මානේ කී මේ බ්ලයින්ඩ් මීහුන් කුරා ඉහුසාස් එබේ ෆ්ලයි කුරවේනේ වර රංගල
1: දැන් ගයිඩ් එවිස්සක මිනිත් තරේක එබේ ෆ්ලක් කුරවේනේ හම රංගල
0: නෝ ගයිඩ් එකගේ ඉහුසාස් දැන් හුන්න මීහා කුරවේනේ
1: ආද වර බල හම් කුරවේනේ
0: එහෙම මිහාර තයාර වෙ ෆතිය ති මුලින් රන්න
1: තා මිහාර හම හුරි හා තයාර ත වෙනින් ෆානි දැන් මාදම හඳුන ඉහිරරු කර ගියා හතේ ජහර කුළුමාල් සෙන්ට්‍රල් පාකුග ස්ටාර්ට් වෙගෙන දාන අනික ඒක ඉතන හ පහ කොල්ලම් වෙනවා තම කි මේ රාජ්‍ය තාරිහුග නිෆද රන්නේ වාව ෆුර්ත පහරුමි
0: එහෙම වර කාමියාබ හම රන්නකන් එදෙන්ද උමේද කරම් මාදන් හඳුණු දිමාවානකම දෙන් අදිවස් රසාග් මෙන්ගේ මේ බ්ලයින්ඩ් ඇසෝෂියේෂන් ගේ කොමස් කමේ වෙසෙබ මියන්න හෆ්තයික එවාහක දෙන් ෆහුන් දක්කාලා නේ දෝ මේ හයි සාබුන් මවුලුව කොමස් එච්ච ගාබල බුණල මම මේ හරද කුඩ දිරිවුළු මක නුනි දිරිවුළු හරද කුඩ කුරුමට්ටක කුරේ විදානකන් කන් නුනි කොබා රසාග් කුරා කම කි කුරුකෝ කියා දෙවනික
1: හරද කුඩ කුරන් ರೈದಾಣ ವರ ಬ್ಯಾರ್ ಕಂಗಂ ಎಬೋರಿಗೆ ಹಮ ಕೊಮ್ಮೆ ಕುರನ್ ಬೇ ಹರದನು ಏನ್ ಹರತ ಕುಡ ಕುರಂ ಏ ನಿಸಾಲಕ ಬುನಾನಮ ಕೆಮಾ ಹಿಂಗ ಮಿ ನಿಹರಮ ಆಮ ಕಮೆದ್ದ ಹಮ ಫೋನ್ ಒಚ್ಚೆ ಹ್ಮ್ ಆ ಫೋನ್ ಹಮ ನಕುಂಡರ ಏ ಫೋನ್ ಗನೆ ದಾಯಬ
0: ಮಿಹರ ಫೋನ್ ಕೇವರ ಮುಹಿಮ್ ಒಚ್ಚೆ ನೂಂತ
1: ಮುಹಿಮ್ ಮುಹಿಮ್ ಒಚ್ಚೆ ಏಕಮ ಫೋನ್ ಹಲಾ ಕೊ ನುವನಿ ಸಮ ಕೊಮ್ಮೆ ಅಹರಕು ಅಹರಕು ಎಫಾರ್ ಅಹರಕು ದೆಕೊಳು ಮಿ ಮಿಹು ಕಿಯನ ಅಹರಕು ದೆಕೊಳು ವಿಹೆ ہم اے اصول اہر کو دیکھو فون اگبوڈ فون 30 40 سو فون گننا وچ جہاں بیکار حل دے دو ہم کرین گن فون حلا کے نو اے ایک ایم کڑن کورمس ایلن دا ایکم کے فون اوپانی کا فون گن تے فون ہتا میری مون
0: ಎಚ್ಚೆಂಗ್ ಅತುಗ ಒವ್ವಾ ಈಗ ಬೇಡು ಹಿಫೆಂಗ್ ಒವ್ವಾ ಇತುರು ಎಚ್ಚೆ ನುಹೋದು ಎಸ್ ವರ ಮುಹಿಮ ಕಮಕೆ
1: ವರ ಮುಹಿಮ ಕಮೆ ಫೋನ್ ಕಂಜನ್ ಫೋನ್ ಆಮ್ ಅಚಿಮ ಫೋನ್ ಗೆ ಮಿಸಾಲ್ ಮಗೆ ಅಸ್ತಿನಿ ಅಮ ಎಹೆಂ ಎಚ್ಚೆ ಸಮ ಹುರಿಯ ಗೊತನ ಹವ ಪಿಂಗ್ ಅಡೆ ಕಾಫಿ ತಕದ್ಯು ಕಾಫಿ ಸಮ ಬಾಂಬೆ ಜ ಎಫ್ ಆರ್ ದುವಾಲ ಕಸರ್ ತೆಫಾರ್ ತಮ ಓಕೆ ಕಮಕ ಏಗ ಬದಲುಕ ಬುನಾನ ವಿಹಿ ಅಡೆ ದಿಹ ಫಾರ್ ಬಾರ್ ಫಾರ್ ಬದ ಕಾಫಿ ಅನ ಹವ ಇದು ಸಮ ಹುಟ್ಟಲ ಪಿ ಹಮ
0: ಹಾಸ್ಟನ್
1: ಇನ್ನಾಣೆ ಮೀ ಜಿಯಾ ಕಫೆ ಲವಿಂಗ್ ನ ಅಂದಿರಿಗೆ ಫರ್ದ
0: ಅಂದಿರಿಗೆ ಫರ್ದ ಮೀ ಮೀ ಮಿರೇಗೆ ಮೀ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಅವರ ಗುಳುಂಗರೆ ಲವೆ ಯಕಿನ ಉಸ್ ಮೀ ಲವೆ ಕಿ
1: ಎಹೆಂ ಕುಲ್ಲೆ ಕ ಮೀ ಹಂದಾ ಅಂಗಿ
0: ಎಹೆಂ ಬನಿ ದ ಹಾಸ ಕೊಲ್ಲಾಣ
1: ಹಾಸ ಕೊಲ್ಲಾಣ ಹವ ಪ್ರೊಡ್ಯೂಸರ್ ದೈ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ಯಗ ತಾಡು ಹಂತಿವಿ ಎಮ್ಮನ
0: ಓಕೆ ಎಹೆಂ ವರಬಡ ಶುಕ್ರಿಯಾ ರಜ್ಜಾಗ್ ಉಮ್ಮೀದ್ ಕುರಂಗ ಅದಿಸ್ತಿ ಮಾವಾಣ ಕಮ ಗೆ ವಕಿವೇಲಾಣ
1: ಹಾಸ್ ಕುರಿ

0: ගඩින් මිහාරු අක්ගඩි සාලිස් තින කුරියම් මෙදනි ගෙට ආර්ජ මොදෙක මෙගහට තිවේ එම මිරේ ශෝග බෑරුම් ෘසත සොන්නාන පේසේම මෙසජි කරම ගෙන්දම්වි ඩFM 90 වන්න මෙහසා මනකස් බෑර කගුලය ගුලාලේ ෆස්ලාමලෙකු අනිකාස වරත් දන්න අඩකාමි ගුලාල උන්ද කොන් නමකුන් අල කියම්වි ප්‍රෙසෙන්ටර නමුන් දැ කියම් විජයෙන්ද ඒ තාදෙන් අනෙහි එම්මෙන්න්නන් ගේන නමකක්වානම රේඩියෝ අඩහමයක වෙච්ජයද සිිය ගෑක් ගණක දෙහා සතෙන් අටෙන් හිසාපු ගහම අනෙහ රේඩියෝග ස්පීකරකී තියේ බුණාවරවෙ අඩුයිව රේඩියෝ ඒරු මිහාර වරම් මද වෙච්ජ කියන වනේ මිහාර කොංකොම් බදල මියයි
1: වදීපාගේ බදලවුන්ටක එච්චි ෑම වරත් අපාතුවන්තන් ගෙන ජයගන්නක් 25 වරතන් අහරුග වාහක මිතක්ක ද
0: අනෙහෙ බලාන කොඩයිරුග වාහකත
1: හොඩයිරුග
0: වාහ කොඩ ඉරුදැන් එම ස්වාම් වෙකින් ඈරුග එවාහකතක් හන්න
1: එවාගේම් කාලක් කමක් ඇරු එම ටයිම් දෙ දුවස්වරග වාහකදව
0: දැ මේක උපල්ලකී අදිව සමා අනෙහෙ දුරුණු වාති එක්ව හම ගොවාලාර කිරියාදවෙන් ගොතස් ඇස් නෝනියම ශෝයක බෑර වෙලා මෙහෙන් උලේති මේ එම උපාරිකමකි
1: උපාරිකමක හම ගුළුන් දෙම හැටුන්ද එතම්ග බොඩන්නේ බොඩුමක එකවරිකං හැනු
0: දෙ මිශෝයව සමගේ යගීනුම් වෙස් ලිබුණු වරබ්බඩු උපල හම කුරියරුම කාමියාබේ තියඩු මිශෝග සමකුම් මෙ සිසාපකුන් දෙ සෝලවන ශෝයා හමයින් වෙස් ඉවාල වුණීම
1: දෙම වරම් උපායි අස්ලුග තෙත්නේ හම තෙත බුණ ජම මියරු අඩුවෙස් වරන්නේගේ දෙ වාගොතකි උලෙන්ජහය ගොතුන් වජීපාය ගොතුන්නා දෙෙන් කුරීග ඔන්නගොතකන් ඒවරක අයිමෙන් නොවේ දෙන් මිහාරට එපුන් අඩුවන් ජෙහෙටිවෙස් බයිපරු අනින් කුරිය ඇත්ගොත කනු මෙවල එවැනි කිසකුල උඳෝ ගොතකම් මිධනි බයි පරද
0: ඒකම මිරේහම බෑරවීම වර වරන් උපාවිජි මවලුවෙන් එබ මිරේගේ මිරේගේ මවලූගම යහනි හරදු කුඩ දිරිවුළුමක කුරණී කොන්කමෙන් හැනුනි කුර විතාන කංකමකී කුබාහයිගේ දිරිවුළුම් හරද කුරුමට්ටකව තාත් වාහකයි බයිවේ
1: තෙන් හරතු කුඩ කුරා දිරිවුළම නුව වෙන මිහාරකුව
0: ඇහැම
1: රිහාජමන බොඩු වාපලෙක් ගන්නද සේක අගු මිහාරු බොඩු කොරියක් තැම්බිල් කරන්ට පුම පොඩුවේ රරි බේනතක බේනකොර ගරියාච්ච බොඩුවේ හැමේම ඒ අගු දෙහියනේ දබ්බා නැහැන දිරුළුම කුරංචේ හරත්ත දෙන් වඩමපනන්නන කරන්ටු පැහැ අනෙක ඉතුරු බිල්ටගන්න කේබල්ටීවි දැංගොස් වයිෆයි මෙහරු වයිෆයිනල නූලේ මෝබෙන් පෝන එස්දමනුක බැයින්නන්න ද දෙන් එකමකු ඇඩදන සවලතකින් හොන්නන ඉන්ඩජ වලද
0: මිසාලගේ
1: අමිල්ල පරතය ගොතුන් ඒයි මේ වරන් හම රංගලු කමින් කොම මියක නිසාලතන් අමිල්ලේ එයන් අමිලන් අපස වගුත් කොළෙන් හෝදාගෙන් විශ්නාලම්වී මහිගේ මච්ච තිමන්නේ චිහා බේකරු හරතෙක් කුරේවේත බේකරු හරදිකය මෙබුණන අස්ලුග බයම් මේ හොන්න මෙබුණාවක එබස් නොවවිධාන නිසාලක ඟ බලම එමනසගේ රංගලු ආදය නෝක සිගරට් පුය උපතු විස්තුමාල්කු දුම්පතු ගිස්ටමක් කොරා මීහකු එන ඇමිල්ල එම ගෙනග විශ්නාදන් වී කිහා වරකත් තිමන්න එබ ලාරි හරදු පුරවේතව එකම මෙහාකු බොඩු එකෝ ඔන්න අයිරු කරස් එහැවේම ඒ මදුපුරවෙන ගොතෙක් විිස්්මිතන කොම දුවකු විසාාලක මිහකු නුජිහ කරන්න හ දෙන්නගේ අය නෝක්ස්පිරෙන්ස් න් දිසිග දැක ෆොට්ටකුස් කොල්ලක් උජය කරන්න නිමසගේ මෙනෑජුකොත්ින් යබර මදුමස වෙනුකර විතා දෙහම ඒ එකාද ගොතක මෙහර වරපුර වරපුොඩ ට්‍රේන්ඩ කොෆී තකත්තියෝ පොපිය බහ බෑගඩරුණු අනික සක් ලන්ඩ පහනකස් කොෆිය බොන විශ්නන අහිතන් අරණේ හම එහා පරු කමෙන් හැජේ නොනේ හම එහා කෑරි කෑරයක කොපිය දාන් ජයන හැයේ ඇවිස් විශ්නාලෙන්ජය කම දෙන් විකහල බෑවරු කන්තතන් බොහෝරි පයම සලක පෝන ඩේට අයරුම් බොඩත පිකේජතන් එබානාග මිසාලකන් අනේ දෙ ඔන්න නැටුවෝක තුරෝකෝ එලිබෙන් ඔන්නගම සැක සතයක ජීබී ඩේට ආලන් ජෙහෙන බායේ පන්සස් ජීපී මහෙග මචන් හුස්කුරවේ මීහකු මිසාලක අනිබ්බෑදි කෙරී අනි රෝලෝ අවිය සදි කිරි ෝඩු කුරියස්වේ එක්කල 500GB එදනි බේනු නොකරේ වෙන්න
0: අනේ බෑ සස්ලු අනේ මේ වකි වරකක් කන්නේ කුරේ වෙන්නේ ද
1: කුරේ වෙන්නේ ඒ මහෙක්ගේ මච්චන් එමිහෙක කුරේ වෙන්නේ ඒ කන්සියුම් කුරේ බේනු කුරේ වේ වරකි එන්හස් එමිසකන් අනේ සතේක ජීවි හුස් කුරේ වේ તો සතේක 500GB හුස් කුරා මේ මොනේ 500GB හුස් කුරා මේක කි කුරන් පේ කුරන් සතේක ජීවි ය එන්හම සතේක බේනු නොකරේ 40GB නේ සෑම වේස්ට් එක
0: ඇමෙ මානේකි බේ මී කොම්මෙහන් නුකොන් නුවාන හරදුතකා දැන් බේකාරත් තිමায়ে කුරවෙනි කොන්කොන් කන් හරදුතකෙත්තෝ විස්නාලම් වීයේ
1: හුරුතම විස්නාලම් වී එකොත කිතං කිතං හරදු කුරවේතෝ දැන් අරෝ අමිල් එක්ස්පීරියන්ස් කුරවුණු කමකි ආල්දිෆාන දෙති කලවා කි
0: බර රංගලම
1: පහ රත්තා කුරමුගේ සහකේ බය අස් ගුලිගෙන් දාකම වීම බේකාර හරත්තාගේ වාක මී මේ ගෑග් ගඩක 2004 හිසාවගන්නේ මේ කුරේ එක්ස්පීරියන්ස් මේකි ඒක දැන් මාදක මේ උලර වවරක් ගිනන් එක්ක ඒක නෝන්නාන තා මේ ට්‍රාන්ස්ෆර් කුරුමුගේ බයද හම කේෂි බැංකස් කොමෙන්ටම් සෙච්චි ගන්නානේ හැනො මොබයිල් බැංකින් නෝන්නානේ ට්‍රාන්ස්ෆර් කුරේ නොතන කාඩ් වෙස් වර මඩු මියක් යූස් කරානේ ද ඒක ඒරු ගෙච්චි ගන්නන් ගොස්ස එච්චි ගතීම බැලන්ස් මිදනි රුපියා දෙරුපියා තෙන් රුපියා නෝ ඒරු වරක් දිනන් එක කිල්ලි එච්චි මෙඨා එච්චි මම කාලේ වෙන එංග වරක් ගිනා ගන්නානේ මම උලේ උල මොකද සුපාරි එන කුදු කුදු පැකට් වල වරක් ගිනා ගන්නානේ දැන් හිතන් හරි අච්චා මේ රැම්බස් එක වාස්තර ජීව ගොහුන්නානේ වලටු ගෙස් උන්නානේ දැන් මේ තිකුඩක උඳ ගුවා පිස්සේ එංග මම හෙදි ගොතකි පුරතම meta me kulkula kudi meta wad dalek ege dalata alam teshi an inge kotriga bahatne dem duas kolana
0: rakka koran feshi no
1: ah ege coin box ek gota me dalata alam teshi duas kolana me dalu porij den tangkola bodu dalame me onak me chips dalame hunnane kudi chips dalu ege chips dalaga alam teshi ete bodu ete porij ege den aneka me heli ege digu kon hunna dalaka ete porij ඒ මම්මි මින් ගොස් එදුවස්තගේ වන්නෙන් එම්ම පවුන් බැදේරුග බොඩු කමෙත් ජේගෙන් නග ඒකොතන් එක්කුරි ඒකොත ඒ බෙපහුරිලාරි බැදේරුග ඒ කමක ඒ හම වා වර ගෑගනක හඳාම් වගුතු ඒකොතන් හුරි 4000 රුපියා සේව් වෙප මේ අස්ලු හම
0: කුදි කුදි රුපියායෙන් සේව් කොග්ගෙන් 4000 හම කුරෙ විජ්ජේ
1: හම කුරේපේ හුරි මේ කමෙත් ජේගෙන් මේ බෙලීරුග
0: ඒ
1: ඕපන් කුරී දෙන් මේක හුන්නාඩකන් එංගේටි වේද ඒ බුණ මොනජිගේ මිහින් බෑවරු එප දෙයේ මිසාලක ඒ හැම මේ බුණහෙන් එච්චේ පෙන්හායිච්ච ගන්නම සුපාරිය මණිකම කණිකම මිහින් දැන්නම ඒ දා අදදු අස්තු නැතේ කල්කියුලේට කුරේෆේ කුරියකුන් මේ දැන් අනික කණිකම කි ඒකොත් ආලම් පෙෂීම මේ කුදි කුදි කොම්මි කුරා බේකාර හරද කුරව හරදුත කබෙදු විශ්නේ නෙමෙයි මේ එඩකොල්ල විච්ච එඩුවානේ
0: එක්කල වකි රුපියා එපෑන් දඩන් අලන් අන්න හිවන්නේ ද ආ
1: ඒ ඒ මයින්ඩ් සෙට් බදල් වෙයි ඒ
0: බා
1: එහෙම වේම ඒ අමිල්ලයන් එකහල කමේ කුරා කුරම් බේනුවා මිය කුර කුඩ කුඩ කමකුන් එප කුරේ වෙයි දැන් මිය දෙකොළ වහකට කමන දෙක්කන දෙකොබා හැයටි සුපර නුකා මිය සිංගරට් නුබෝ මිය කසේ කුරුපෙන් එච්චේ ඒනම් අසු මේ බුණ මේ බලන මේ එමිහකු ඩිසිප්ලින් විපහටයගෙන් එකහල කමක කුරඳ දැපියම හරදු කුඩ කුර වේන ගොයිත්තන් එබවුටේ බෑවරු
0: වර රංගල වාහකතකෙන්
1: ගාලක ගාලක වර මේ බුණ ඥාම මේ පාහන මේ ෆ්ලෙෂ් කුරා සෙන් වර බොඩතන කුඩ කුර වේන වර බෑරු ටිප්ස් එබහුරි මෙසලක බැලූනක සෙන් අලාප අනේ ෆ්ලෙෂ් ටයම්ක බෑන්දා කියාමු ඒ කොන්සියුම් කුරා සෙන් බෙලුනේ ගෙතෙන් කොම්මේ පහරක සේව් කරගෙන ප්ලේස්ටේන් එක. අම එක්ස්පීරියන්ස් කොල්ලම් නිසාක බේපොල ගෙන් හෙඩියස් සේව්.
0: ෆෙම්බිලුම් වෙ සේව් කරවිදානේ බෑවර නේගි හරද කරවේ බෑවර.
1: නිසාලක බෙලුනක මියලෙනි 1 ලීටර ෆෙන් කම වඤ්ඤාමු. කොම්මේ පහරක ප්ලස් කුරා කොම්මේ පහරක සේව් කරවෙන 1 ලීටර ෆෙන්. ඒ මේ පුනා ඒක පොඩ්ඩක් බෑවර ටෙක්ස් සර්විස් එක බහුත්තේ
0: වර රංගල වාහකද මේ වාහක දක්කම් වෙජ්ජා වර දිගුක දෙක්ක දාන අනින් මුට්ටා දෙවේ කාල මේ කන්න ගුලිෆ මිහිරේකි එහෙම මේ මයිකම දැන් වාකී හසාවගේ වෙජේ තනින් මාලන්තෝ
1: ටිප්ගේවාහක
0: දක්කානේ අද පහුන්රියක මවලුවෙන් හාස්සකො නගෑග හාස්ස මිකාල කොල්ලෙ වෙදාන දුවහී දිරලුමග කොල්ලෙ වෙදාන මුහිම කංකමා බෙහේ තිකාල වාහකතක අද දක්කාලම් වානේ දවාක ලවේ ජහාල විධාන මිරේ
1: ජහාලනේ කියාපන්නාන ලබයි
0: කියාෆයින් ලවත්ත මෙහර ජහැපිය මෙතන
1: තබන් දාදයාදේ ජෝෂුග තිතාග දෙමියෙන් ගහරුවෙන් දෙමෙන් වරපුොඩු මසක්කසි
0: බලම අද ඔත්තෝ ජහතියාම ජහාදයන යගීනුම් වෙස්
1: ආර
0: දෙමර කුරීග ලවත එක්ග වාහකම කියන හස කොල්ලානේ
1: ම හොරියයක්කුදන දැන් සියාවවා ඒරුගම එමග හොරියා ෆ්‍රෙන්න්සුන් හැනු හසකෝ ගමී සියගේ ෆ්‍රෙන්න්ස් නජා රශීඩ් ලාමසය ෆ්‍රෙන්න්ස් ඒරු දැන් නමුණ කොම්පරෙන්න්ස් මියාරු ගේකබුණනීම හුරිහා කුතින්න
0: හස ලවේද ඒරුගේ හඳන්තද
1: ඒරුගේ හඳන්ත ඒ ලවයකි හස්සකුන් අහරමෙන්ග වර බොඩු මසක්කත කුරේෆයින් ලවේද වරම් පාවෙරි මුණස්වතක ගුලිග හැනු
0: ලබගේ පහුගේ වාශන් සුළුන් අඩුව හිත
1: එහා බොටකය ගැටෙන් හොයද තංකොල දුරුන් ඒකයගේ දිය ඉද නිමන එක් අයිසා බොඩක නෝල වුණන දෙක ඒරුගද මාදයක වදී පාදා කුරේරුග එදෙමුන් ටයිමෙන් නු දෙව දැදි සෝට බදලි පහසුන් ඒ අස මෙහා බොඩ ගැටෙන් ඇකම
0: එහන්වීම වරබ්බඩ ශුකරියයා අනික්කාසම එහන්රයකුන් දිමවානක උම්මේද කරන්ගේ
1: දිමවාන රතු කර දැන් කම ජේගේ මෙහ ඔන්න පහර ගුලාලේ මොකද සෙවල්බල් වාන ටයිම් ඔයිකොත
0: කොෆී එකක් දැන් ගුලාලාණන් හැම්වීම දැන් ඒ හරද මේ හරද බොඩු නුවානකම බලාගෙන්ගේ
1: ස්පොන්සර් කරානේ
0: ආ කොම්මස්කොතක හැමදෙස්සෙන් කොෆී එක බෝලම් වාන හැම්වීම
1: යගින් ඉන්ෂාඅල්ලා
0: හැම වකි වෙලානම
1: ඒ වර උපාවේ ජෞරියා කුදෙන්න වර වෙදුම් ඔව රම්ලා වෙ සාස්සකෝ ඉංගේ මිසු ඔබස් තා තිබේ හුරිහ ප්‍රෙසෙන්ටර් උන්න
0: රම්ලාගේ ෆරාතන ස්වර බොඩ ශුක්‍රියා වකි
1: වෙලා ආ වර වෙදුම් වකි වෙලා

0: guest RJ.
1: ගහටස් දිවහෙම මිගඩීග කුරියම් මෙදන ගෙට් ආර්ජ මරේග ෝගෙස්ත නිමකා දිමාල මෙදන හ වර්ගෙන රඇත්තක ගුලාල වෙජ නිම්මාදම කරින් අධි එබ්බෑවරයක ගුලාදාන්න ස්ලාමලෙකු
2: වාලෙක් මුස්සලාම් වරහමතුල්ලාහි වවරකත්
1: මුස්ලිම් කබා හාලු කියන
2: ආනවල් වර රඟකමතිය කියන දැන
1: වර රඟල වර රඟලම් මෙදනී දෙම මාල ආදමනුර්ගති දියයිතා දෝ
2: ආඒ
1: හ කවම බල මෙන්න හස්තාගද වර රඟල බද්ධවාන කම බල බද්ධව කොෆී එච්චි බොවෙන් කවම බලන
2: කොෆීතක එච්චි හොන්න ලක්ෂා
1: කොන් හිසාබග මිහාරති වලන
2: මෙවකුතු මිහිරී හමි හාලි ඉහවන්දෝග යාර ආදිිත්තයක් මෙකොළ ෑකොත්තන් අබ්ද බනාකම් මෙහම මේ මෝසමුක කතවහ මෙකොළ තාශව මිහිරි පාඩක ගුරා විස්තාර
1: අද දුරෙක්ග තිවන කොන් මක්ග හිසාබ ගොස්කෙන් තිවල
2: මේහම අඩේ දතුරු කොල්ලන හම කොඩක්කො මේහකුවගෙන් හම මශා දෙගගේන නශීදු අර්මන්ගේකවරි මේහමගෙන් දතුර කොල්ලන
1: හම එ සනෙන් කමෙන් නැති හම දතුරු කොල්ලන
2: මීගමානකොත කෙරක්ටෙන් හාල හවාල බලා රක්ටෙන් ුල සාපතක දතුරු කොල්ලා මේ වර පාඩග කමකයගේ මී අසුග මිහා දතුර කොල්ලමකි වර පෑවරෝ කන්තත් දජුරු බකුරය කමක ගරම රසු හුන්නේරුග මිහින් දාාර්්‍යයගේ හිසාපතක රැක්ටෙන් අතිමායම බුණාන ඒ තිංගුලේ රහරම හිසාපස් ජස්සාලක්්චේ අස්තු රියලිටී මීගැනේ මිහින් දතුර කුරම්ගෙන් ගුලාලී මස්තක බොඩ මේ රට්ටෙන්ගේ මේ කන්තත්ත අස්තු හොරි ගොයිග ගැන අස්තු දුළම් බර පසය බුණාන හම ගෙන පාරන් ඒ තිංගුලේරු අර්මරහ ජස්සාලච්චේ එහ වර බෑවරු පහරු විබහූරී එක් කල මෙම හම බුණ පෝරිදිම දිමාලුන් එක එක සබපුතකා හොරි ඩික්ලයින්ටන් ඇස ඒ මිවගුතු මිහින්න යගුතු එහෙන්න දෙක මාලදියම සාර්මකර බුණයන වියාවී කොබ මහර පුරත බ්‍රණ මාධදීම කුර කොබ කොග මාදන්නන මාගස් අගුල දරබුණ නරික වර පසය හද ඒ කොබත් මානතියයිද කොගරුම් පුරණි
1: රඟල මවදුව පුරියෙන් ගත්තාග නගන් ඒක මිරේගේ මවුලු අධි තහතුක මුල ඒකමකස්ති ති දතුරතක ගුලාල් ගුළුවාල විධාන කන්නේ මිරේගේ මවුලු මිරේ මේ අහනීමි හරද කුඩ කුරුමට්ටක කුරවිධාන කංකමකි කොබාහිය නොනිද මුස්ලිම් අමිල්ලය කුරාකමෙන් ගොතිය කොබාහි ඒකමකි හරද කුඩ කුරුමට්ටක
2: දෙන් දතුරද කුරා රහසකමින් හරද කුඩ කුරුමට්ටක හරංහම මේ වරබ්බඩ බාදන් හිගේ එක් මේ බයි පාර සංකුල ගින වගුතු නැගියස් නිසාදක මේ බයි කාල හිදුමැත්ත බේනු කර නිසාදක බුණා නම මෙයාරු මේ මතින් දතුරු කුරුමා කඩු දතුරු කුරුමා සුරේ අගුග තපාත්තගේ මේ බයි පාරම කඩු දතුරු කුරුමු ගවෙච්චම අහනේ කඩුදත් කඩුගමක ස්කයාර පුරක් හරද කුඩ කුරුමග ගොතුන් නැස එක්කෝ හම දෙන් අනහි දෙම් නිසාදක මේ මිහිසාමක බුණානවා සාස්සකෝ මේගේ ගෑගලක බලම මේගේ දෙයහර කුරින් ඉගේ මේගේ දෙයහර කුරින් අද වර සුප ෙරී නිසාමෙන්න් හිසාබෙන් අස්සම බොඩ තිලතු මච්චකි වරන් අගුහයෝ එයි කුරින් හම එකද සයතු හම වර බොඩු අගුග දතුර කොරුන් දිය හිතුමැත්තකේ වරන් අගුහය කොල් දීපෙමුන් හිසාබෙන් මි හස්ලුග මේක දෙයහර කුරිය බලාරුග ඒ සුප ෙරී නිසාම බේනු කුරි මීහුත්තක තරේග අපන ජියාව සිමනේන හරන්න එක්කො හම හරමෙන් එක්කො කන්නෙන් එම පුරතම සදගේ තජරිබ කුරි එහෙමම ඒ එකහල මේ බෑවරු කන්තත් දතුරත ඔගලේරු කහින් බේනු කරන් හ
1: මෙහා රණෙන් මේ නොකොන් නොවාන මෙහර කුරින් විශ්නි පැනේ ද දතුරු කොම්මෙන් කුරන් ජෙහේ දතුර සියවා නෑ දතුර නොකුරීම දතුරු හරදු කොඩවානද වරක් ගිනමිහුන් අන්නා දිමාලක් වෙස් බුණවාහකේ දතුරු කුරාවරන් හදහා මේ බේකාරු හර දෙකේ ති කුරණි නෙම හිතම් මෙරණේ ඒ දතුරුත නොකුරීම හරදු කොඩවානේ එහෙනන් නොන්තවාන
2: මේ මීග අනේ බයි මිහුන් ගබුදු කර ගබුදු කරුන්තව ගේෙසු බහරි මස්සලයි ය නිසාග බයි මිහිම දෙක අරම මිහිම දතුරු කොල්ලන දෙන් හම දෙක කුරාණ ඉතුරු කමෙන් නැතිගෙන්නේ ගේ එක මස්සලු කුරා ඉතුරුකම නැතිගෙන නොගස දතුරුම කරනෙකි මීග බහර රදාර ආදාලකගේ නිසාක බලන විපාර දතුරු කුරේරුග අර්මින් මී මිහ ඉහන්දු ගන්නරු ගැප බලම් පාරක තලකුමට කොරේත යාරම යාරෙන් ගාටක මෙකොළන් හතරවරක පාර කන්නේ සිදර් තස්ලාහම ගුණා කහදාානන්න විපාරු ඒගේමින් හවාද මිහන් ගුණ වාහක කිතිම නස්තු වර බේන හොරිකමකේ මී තිකාල බයික හිතුවත කොල්ල ලිබුන් දේහමගේ මීහුන්න්නක්වෙ සෙක් කල බ්ලයින්ඩු මිහෙක් එක්ස්පිරියස් ලිබුමා දැන් එමිහුන්ගේ අහරමන්ගේ දිරුණුමගේ කන්තත්තන් හුරික කොම්බෙසරකන් ඉගුමා මී සම අස්තු හේදෙන් දිරිකන්දෝ අස්සහගේ ගතුග ඇම අනෙහ හුස් දතුරෙ කියන වත මිසාක බේකාර ගුතුග කුරා දතුරතේ කෙනෙක් කන්නේ ගස් පුන වේකෙන් අහරමන් මෙ සිව බේන වේවි අනස් පතුරන් අරෙන්හින් මී මිස් මිහුන් නිකම දෙතරේක මී අහරමන්ගේ මී කන්තත්තක හේදු දෙර කුරන් අස් අහරමේ බේන
1: ඇම මුස්ලිම්ගේ වාකයේ කිය මේ දතුරු කුරුමුගේ තෙරෙන් වෙස් හරදු කුඩකෝ දතුරු කුරෙවිදාණු ගොත්තකින් හොන්නානේ හරදු කුඩු කමට්ටක කුරෙවිදාණ කංකමකේ කංකම බලයාගෙන් දතුරු කුරියස් කරුම්
2: ආ ඒ මර මොහිම කමෙන් හම ඒ එකහල මී මී කුරෙස් පහ කුරිතා මී බය පහර කල මතින් දෙවෙන් උපවාස කණුම අනේ අගුරේ වීම කණුම ගෙස් ඉස්තියාර කුරමේ එම එකහල බෑවර කන්තත්තන් හම කුන්නානේ
1: ගේතරේග මිහුන් දුවහී දිරුළුමග ගේතරේග උලේර කොන් කොන් කමෙන් මී මී විස්නණි හරදු කුඩ කොල්ල
2: ಬಾಬಾ ರಾತರದ ಕುಡವಾ ಕಮ್ಮೆ ಬಡ ಫಾನ ಕಮ್ಮ ಜಾವ ಕುರಂಗ ಕರೆ ಕಮ ಗವಾ ಕದೆ ದಕ್ಕಾನೆ ಹರೆ
1: ಆಹಾ
2: ಆರೆ ಹದನ ಹುನನ ಕೊಟ್ರಿ ಕು ಫಾಹನೆ ಕು ಲೈಟ್ ದಿಲ್ಲ ಕೆ ಹರೆ ಬೇನು ನುಜಿ ಹೇತಿ ಯಾರೆ ಕನಿ ಉಳೇರು
1: ಎಮ್ಮ ಮೀ ನಾಮುಕದ್ ದೆನ್ ದಿವಹಿನ್ನ ಕುರವೇ ಕಮ್ಮೆ ಕಣ್ಣೆಗೆ ಮೀ ಲೈಟ್ ಹೆಚ್ಚಿ ದಿಲ್ಲ ಫಂಡಾಲ ಹದನ್ ನೆತುಂ ಫಂಕಾ ಹದನ್ ನೆತುಂ ಎಮ್ಮ ಏಕಾದ ಕಂಕಮ ಸ್ವರಬಡನ್ ಹರದು ಕುಡವಿದ ಕುಡ ಕುರವಿದಾನೆ ವಿಸ್ನಾಲಿ
2: ಮದ ಕುರವೇನ ಮಾ ಬಡಬಸ್ ಕುಡ ಕುಡ ಕುರವೇನ
1: ಮುಸ್ಲಿಮ ವಾಹಕಗೆ ಸರ ತಫಾತ್ ಎದ್ದಿಮಾಲಗೆ ವಾಹಕ ಗೆನೆಸ ಮಿರೇದ ಮರ ತಫಾತ್ ವಾಹಕ ತಂಗೆ ಬೈವೆ ಹರದು ಕುಡ ಕೊವ್ವೆಸ್ ದತುರು ಕುರವಿದಾನೆ ದತುರು ಕುರುಮುಗೆ ಹರದು ಕುಡಗು ಇಖ್ತಿಯಾರ ಕುರೀಮ ಏ ದತುರುಗೆ ವೆಸ್ ಬೇಡುಂ ಹಿಫಿಫ ಅದಿ ಹರದು ವೆಸ್ ಕುಡ ಕುರೆಮುನಿಯ
2: ಅಸ್ಲ ಸಾರಗಳು
1: එහෙම වේම වරන් උපාජ්‍යන්ගේ මුස්ලිම් මා දිමා වීම දැන් මේ කොළොන්
2: කුරේ වරන් උපාජ්‍ය දැන් කම ආදියාලන් මීග මී බෑවරි වෙලි විශ් දැන් කම වරන් මී උපාජ්‍ය අස ෆුර්සත් ලිබුණේ වදෙන් අනේ ආහාර ගබුල් කරගත වරන් සාසරේක ගන්න ෆුර්සත් මී ලිබුණේ මම අනෙක් ෆෝන් එකනේ වීරේක ෆුර්සත් ලිබුණීම
1: ආ මී දැන් බයිරේරේ මීහෙම වෙ සාමාන්‍යත ඒකනේ මී කොමෙසරක මිකාල් කංකන් කොද්දා උළුණීම තා කුරිමත්තන රංගල වලද
2: ඒ එම් මීමෙන් හබෙන් දෙමුණ මිහාගෙන වාක මිදක්කානේ නන තිම්මර මීක වන්නාන හරමෙන් දෙමු දෙතරිය
1: එහෙම වීම කන්නේ අස්තු ප්‍රොඩියුසර් මිරේ මී ඒකණි අන්නගෝ තමි හමජස්සීවස් එහෙම ස්වේදානතද
2: ආ එදෙන් මර ෆුර්සත් දෙවෙන් හුරීමයි
1: එහෙම දැන් මිකොළුන් අමකෝ ලව ගෙනස් තෙනි දැන් ලව අඩුව එහෙත
2: විසර ගමනකතකි මී ගමනකතකි දැන් අනේ තිබා දුකල්ලානේ හරෙන් හම සියාව හරෙන් දරන නොමෙතර
1: ලවගේ කංකම නේගේ මා බඩකද්ද දැන් මිකොළුන් ලව එජහමමක ස්වර උඳගෝ කමක වනේ හම දැන් hinga මී ප්‍රොඩියුසර් හවාල් කොල්ල මද උන්නේයාගේ හොරෙනු බුණ වේනත ඒ නුව තිමන්නේ
2: කන් වානේ
1: ආ තිමන්නේ කන් වානේ කොම්මස් ලවේ බුණාට දැන් උන්නේයා නිමෙන්ද ගෙන් නුබුණ වේනකම් දැන් ප්‍රොඩියුසර් රීති ලව මී ගෙනස් දෙන්නේ මුස්තේ මරංගල වානත ගද්ද ආ
2: එහෙම මී අර හොටෙල් ලානේ
1: දැන් හාස කොල්ල දැන් අඩුනේ හාස කොල්ල විදානත තෝ එකල්කම උණනත
2: එදෙන් මී අඩෝ හයිබා බෙක සාක්ෂකක හරින්ද පොළවාලානේ දෝ කීකේ වහර බුණානේ
1: වහර රංගල වානේ හැම වරන් උපාවෙජ්ජේ මී දිමා වීමෙන්ගේ හැම උමිද කුරන් කෑරේ මුස්තක්බලෙග්ග අනෙන් කොෆි එකුම් වෙස් දිමා වානකම
2: ආ ඉබෝ තෙන්න කන්ටතරේ වද වහර බොර බොර ෆෝන් ඩයර සදා කොල්ල දෙන්නානේ
1: ආ
2: කොමෝතේ
1: කෙවම ඇච්චි දෝ
2: දෙන් ජේ ආ ඔන්න
1: එහෙම මම වරන් උපාවෙජ්ජේ වර බොර ශුක්‍රියා බාජර් රේකන් ඉද
2: ආ වස්සලංගා
1: ಮುಸ್ಲಿಮ ವಕೀಲಾ ಮುಸ್ಲಿಮ್ಗೆ ಹಮ ಲವ ಗೆನಸ್ತಿಮ ಕುರಿನ್ ಫಾಹಕೊಲ್ಲಾನ ಮಿಹಾರು ಗಡಿ ನುವಗಡಿ ಸೌವಿ ಸಿಗಿದೆ ಮಿರೇಗೆ ಶೋ ನಿಮ್ಮಾಲುಮಾ ಹಿಸಾಬ ಮೇ ವರ ರಂಗಳು ವಾಹಕತಕ್ಕೆ ವರ ಮುಹಿಮ ವಾಹಕತಕ್ಕೆ ಮಿರೇಗೆ ಗೆನಸ್ತಿವಿಜ್ಜಿ ಮಿರೇಗೆ ಶೋಗ ಹಮ ಬ್ಯಾರು ಎಮ್ಮೆ ಅಫರಾತಕ್ಕೆ ವರಬ್ಬಡ ಶುಕ್ರಿಯ ಹಿಗ್ಗ ರಂಗಳು ವಾಹಕತಕ್ಕೆ ರಂಗಳು ಮೌಲುಮಾತಕ್ಕೆ ಮಿರೇ ಸಮ ಎಹನ್ ತೆರಿನಲ್ಲಿ ಬಿಗಿನ್ ದಿಯಕಮ ಮೀ ಉಮೇದ್ ಕುರಣಿ ಎಮ್ಮ ಮಿಹಾ ಹಿಸಾಬು ಮುಸ್ಲಿಮ್ ಎದುನು ಲವ ಗೆನಸ್ತಿಮ ಮಿರೇಗೆ ಶೋ ನಿಮ್ಮಾಲಾನ ಮಿರೇಗೆ ಶೋ ಹುಷೇಳಿ ಅಳಗಂಡು ಜಿಯಾವ ಮಿರೇಗೆ ಶೋ ಗೆನೆಸ್ತಿನುಮಗ ಎಹಿ ತೆರವಿ ರಮ್ಲಾ ಅಡು ಹೇಮೆ ಎಮ್ಮೆ ಹಫರಾತಕ ಬ್ಯಾರಿ ಎಮ್ಮೆ ಹಫರಾತಕ ವರಬ್ಬುಡ ಶುಕ್ರಿಯಾ ಇರಾದ ಕುರವಿಯ ಮಿಯನ್ನ ಹಫ್ತಾಗ ವೆಸ್ ಗೆಸ್ಟ್ ಆರ್ ಜೆಗೆ ಆ ಶೋ ಎಂಗ್ ಹಮ ಹುಕುರ್ ವಿಲೇರೆ ಅಗ್ಗಡಿ ಫನರ ಎಂ ಫೆಷಿಗೆ ಕುರಿಯದ್ದಾಣೆ ಎಮ್ಮೆ ಹಫರಾತಕ ಬಾಜ್ಯರಿ ಉಫಾರ್ ರೇಖಂಗೆ ದೆಮ್ ವಕಿವೆಲ್ಲ ವರಬ್ಬುಡ ಶುಕ್ರಿಯಾ ಅಸ್ಲಾಮ ಅಲೈಕುಮ್.

0: කොම්ම හප්තා කිවිස් හෝම දෝහෝගෙරේ අග්ගඩි පනද හම එකනි නෝදි හැකෙන් මෙග හට් දිවහි එෆෙමු
1: එයි හඩ

0: ක මෙගක්ස් දිවහිග මොනිසු ෆිල්වැද නොමුග අබදුවස්
1: අද වර ෆෝරිගද ලවේකක්්වහු පර්පල් රේන් මේ අල්බමුන් දෙම්යොතී වරන් මඩුමොලි ලවේ ඉගේ තොන් නෆ්සන් හමහිමයකන් ගෙනස් දේනක හල්ල ලවේ ටේක්මි විතියු මේ ලවේකි ප්‍රින්ස් අදි පර්පල් රේන් මි ෆිල්ම්ගෙ බතලා ඔපලෝනියාගේ හිකෑම් හුෂේලමෙන් ෆිල්ම්ගෙ වාහකෑගීමනේ දෝපීගෙ කුළුන් වර ෆුරිහම සිෆකොද්දේ මි ලවෑන් ප්‍රින්ස්ගෙ ෆරාතුන් ආමුකොම් ෆෙන්න ජෙහිලුම් කුඩ සිෆතවගේ බදල්ග එනගේ හිතුකවා නාසුක් ලෝබ් වෙතිකන් හාමවෙගෙන්දේ එහෙම මිෆාර් ටේක් මි විත් යූ

අධි ඒවරෙන්න්න තිමන රස්කලාන්ගේ ආයත්ත බයාං වගෙන්වා ගොතුග කියා දෙව්වා හිදු. තිමන් රස්කලාන්ගේයා බද්දලුමන්නේ දේමීහුම් බුනැති. තිය නුන් එහෙන් කුරවාන ගෙනස් දෙවවාශෙ. නුවත එ කුරවාන බදල් ගෙනස් දෙවවාශෙ. කලේගෆාන විදාළවාශෙ. තිමන් කලේගෆාන අමිල්ල ෆුල එ බදල් කුරෙව්වුමකී තිමන් කලේග ෆානං ඔක්කමෙන් වූනේ. තිමන් කලේග ෆානං ඉව්වවා වහිය මෙනුයි. තිමන් කලේග ෆානු තබාව වැඩයි නුගනවමේ. තිමන් කලේග ෆානුග වෙරි රස්කලාන්ගේ තිමන් කලේග ෆානු උර දිජ්ජ නම බොඩුවගෙන්වා දුවහෙක්ගේ අජාබ හම කශවරුන් තිමන් කලේග ෆානු බිරුවත වඩාගන්නවමේ.